0: දිවි හිය කමුගෙන ස්තෙනි
1: වයිරල් වයි එකි ගොයිකුතු මක්බූ ලෙස්වා ලවතකා එකි චාර්තවගේ එම්මේ ටොප් ලවතකා අද මිනුනස් එකි ප්ලටෆෝර්ම් තවගේ එම්මේ වයිරල් ලවත
2: ಕೊಮ್ಮೆ ಹಫ್ತಾಯಿಗೆವೆಸ್ ಆದಿತ್ಯ ದೋಹುಗೆ ಮೆಂದುರು ಫಹು ದೇಜ್ಜಹಾಯರು ರಿಪೀಟ್ ಹೋಮ ದೋಹುಗೆ ರೇಗಂಡು ಇಗಾರ್ ಜಹಾಯರು ಅದಿ ಅಂಗಾರ ದೋಹುಗೆ ಮೆಂದಮು ಬಾರ ಜಹಾಯರು
0: ಹಮಯಕಣಿ ಮೋದಿ ಹೇಕಿ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವಿ ಎಫ್ಎಂ

බෑ මීහුන් අලුකම් කොරා තකිච්චා අහුරෙන් වකිවා හොසීමෙ අදි අහුරෙන්ගේ වෙරි රස්කලාංගෙන් අලුකම් කුරා හොසීමෙ අහුරෙන්ගේ වෙරි රස්කලාංගෙන් අලුකම් කුරුමුන් අභාජ්‍ය වෙරියකු කම්ගා අහුරෙන් නුවාශී

0: Movie Mode. Movie Mode. Movie Mode.
1: නොදී එක මෙගහර්ට්ස් දිවෙහි එෆ් අබදුවස් එම් ගාත
2: Ladies and gentlemen, you are not ready for this.
3: දිවෙහි එෆ් ෆිල්ම් අරි සීරීස් බිල්ම ශෝගරවා ඉහුන් තරින ගෙනස්තෙනි බලාලසයි
4: Nice job, kid.
5: Thanks. Captain. Big fan of Spider-Man.
4: Yeah, we'll talk about it later.
6: Hey, Endraniya. Vare vepadoti unnani.
3: Balalan sali film adi series takayku mifaharus fahi baddal kollani.
5: Well, good luck with your journey.
3: Balalan sali.
0: Kom haftagewes budadohu menduru fahu deej jahayru. Repeat. ಬುರಾಸ್ಪತಿ ದೊಹಗೆರೆ ದಿಹೈ ಜಹಾಯರು ಅದಿ ಹುಕುರು ದೊಹಗೆ ಮೆಂದಮು ಬಾರ ಜಹಾಯರು ಹಮ ಏಕಣಿ ನುವದಿಹ ಏಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ ಎಮ್ಒ

හික්ගෑම් අඩුතකා එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙරනක හටස් දිවහිෙත්.

අධි කලේග ෆානුග වෙරි රස්කලාංග අමුරුෆුල මෙනුවි තිමම් මෙෙන් නුෆෑබම තිමම් මෙෙන්ගේ කුරිමතිීගා වාහා එච්චකායි තිමම් මෙෙන්ගේ ෆහතුගා වාහා එච්චකායි එද මෙදුගා වාහා එච්චෙන් මිල්කොවගෙන් වනී එකලාංගයශේ. අධි කලේග ෆානුගේ වෙරි රස්කලාංගෙයි හඳුම නැතිවේ බොඩිගෙන්වා කලගුකම්ගානුවේ.

0: ලාෆානුදානේ හැම එකක් වසනුවේ එයි කලේගෆානුග වෙරි රස් කලාංගිය කණඩයලි ලාසිම් කුරව්වාෆාවා කමෙක්කම් ගාවී.
1: දිවෙහිFM දිවෙහින් නායකු නොමදිහ එකෙම් මෙගහර්ට්ස්.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: එම්මේ ෆස්
2: මොනිෆෝයි ෆිලෝම්ගේ දායරා එම්මේ තාජා

0: දෝස්කොල දිමාක ස්කූල මුණේ. දැන් එදොස්වරු මේ අස්තු අලුණු බේනුම් වේ හම බොඩුබෙරු මේ එස්කෝට අන කුදින්න දැන් එක්ක අන රෙඩ් කාපෙට් අම කුදි හිඟා දායරු එකුද නම බොඩුබෙර ස්කෝට දැන්ද දැන් අලුගොඩ අලුගොඩ අද ඒ රට්ට හිකුද දැන් මේන මේ මේනක නැග අලු බොඩුබෙර ජහාක දැන් අලුගොඩ වාගේ එදහ බේන්ඩ ගොලන ද ඔලනි බේන්ඩරුම් නගෑගෙන් එතා ගෑගණඩක වන්නවට වවස්වර කොමද පෙට්ටිස් කොල්ලෑගෙන් එකලවතක මිදියේ ගොස්ස දෙන් අලුමට මේ ගැන අද එහෙකුදින්තකෙස බෝලයක හම මිකාහල සිමිල එච්ච ජස්ස දෙන් මිමිහුන්නා එවවගෙන් එම පහුන් වී ඩිසයිඩඩ අන බොඩුබර ගුරූපෙ නෙරෙන් හිංගාශය හම දෙලව කුලේ ගොතත් නො දැන් මේ අස්ලු එම ෆුරතම වරන් උදගුවේ ස්කූල් මනේජන්ටුන් එවසරක බරු ලුවෙන් උදින්දෝ දැන් එක අලුණු බොඩ හීවන එක මියසික් වීම කොඩකුන් අන ජෙහිලුම් වීකරණයග දැන් මේ වකිසාාවකුන් ලිබුන් බේනුම් වෙබ්බර දුන්න ලිබිගෙන් අන ගෑගඩක කොම්ම දුවහකු 2-3 අවස්වරම ලිබෙන ප්‍රට්ටිස් කොල්ල දෙන් ප්‍රට්ටිස් කරවන එම දෙදුවස් ප්‍රට්ටිස් කොක්ගෙන් තිම්මට දොහ මේරි ස්ටේජ අරාප හම වීගේ අව ෆස්ට පොෆෝමන්ස් ස්කූල් තෙරේග දැන්
1: ඒ ගෑගක කිතකුද
0: ඒ ගෑගඩක සතාර සතාරකුදිගේ දැන් සතාර කුදින්න බුන්ගස් හම මේ එවස් වරක එක්ස්පිරෙන්න්ස නොහුනන එකකුගස් ඒ අලුවන්ඩ එකන එතා බොඩුවර ජෙහේමිහෙක්ව සූරේ දෙන් අලුවඩ හතරු අන හතර බෙරුවරෙන් තිබේරු අලුණු ලෑගෙන් හතර වරුවරෙන් තිබේරු බාකෙන් තිෙමිහු නම කියාදෙන් ජන සලුණුද දැන් ලවයා එච්චිස් කීරු හම අරුණ ස්කූල් ගොලුම් හම එකමාබේ අන එක කුරම් බේනුම්ගෙන් ගොලුම් කුදින් හම අමිල්ලෙන් ඉස්නගෙන් ලවතකෑ චෙලෙක්ටකෝගෙන් හම වර සලකුන් ඇතිදේ දැන් එෂෝ නිම්මාප ගෑගඩක වන්මන්තවන්දෙන් අන අම එවස්කම නොකොන් හොට්ටා එදදහෝ අන අලුවඩ කසින්නගේක තාස්කුලෙන් ඉද මේ මයි කසින් සිිස්ට දෙයා සොලොනු බෙරුජහන් දස්කොත් දෙෙන් මේහාද දෙන් ශීසේඩ් ඉස්දන් කෑරේග හිංගාශය අන තීත බොඩුබර ගුරුපකං අදන්ද දෙශීගේ මෙදට අයිඩිය ඩිය දිංගොත දෙෙන් එහි සමස්සු ෆෙට්ටිච් ෆට්ටෑගෙන් අන අලුගඩා දෙ ඒරුම ගෑකුමලන ෆාරිෂ් ෆාරිෂ් කෑරේග මීහුන් හමකුරශ මුණේද දැ අලුමට එදස්වර නෑගේ හ ගෙන න ස්කූල් තෙරෙන මුම් මිහුන් ෙස් ස්කූල් තෙරේගේ හ එක්ටව කොන්න නු ගොලනේ කිෙස්න දැන් මේ ෆාර්ෂ් බොඩ අන අනෙහි රට්ටෙන් ගිනවස් වන දැන් ෆාර්ෂ් කෑරය හයගෙන් අන මීහුන් එක්කොක්ගෙන් එම ෆෘතම මෙහෙදි ගුරුප් දැන් කියන නමෙන්න්නේගේ උුණන වර ගෙන දුස්සන්ද දැන් අනෙක්කාය සම තාස්කොලන් තිබ්බා මෙයන්නට බෝධ හම හියාද මන්න බොඩුවෙර කියානෙද දැන් එම් තාස්කුලෙන් එකටික තිබී අලුගඩා අලුණු කසින්න දෙන් මිහාර බුණනම දෙකෝෆෝන්ඩර් ඇයි ෆාර්ෂා අසම්ම අධ එකක ඒ ආසිර ආසිර සෙහම අස බුණේ වෙන හම ෆොක්කෝ ෆෝන්ඩර එක මන්න හම වාරම් මෙයින් කරෙක්ටයිද දෙන් එහිසාම ඔස්ස මන්න බොඩුබරම උපේදුනේ දෙන් එම ෆුරතම අලුගොඩමෙන් අන ශෝජහම් බෙලියරු සෞන්ඩන්න බෙරෙන්න එක චෙස් නැත්නො දෙන් අන අලුට අතුගෙන් පස්සනල් බොඩු බෙරගේ අලුමට අලුණු කසින් හම වකින් ලාරි ලෑගේ හම ගැම් බොඩු බෙරත්න දෙන් මියා අලුණු කසින් අංකල් දෙක්ක සයිඩුම් තංගොල දුරුම් ගැන බෙරෙන් අදන්නන එයා දෙන් අන ස්කූලුම් අලුගොඩ වෙන හදියකුරු බෙර දෙන් ඇතින් බෙරුල එම්ෆුරතම ශෝජයහි ශෝජහයගෙන් දෙන් දෙහස් වන්සවිස් ෆෙබ්‍රුවරී හිසාාව අලුණ මිලිබෙනි ෆන්ඩ කසින් තුරුහෝ ලිබිගෙන් ඒගෙන් අසු බෙරුසිට විස්ම ගණවුණීම ෆුරතම දෙන් වර පහු අලුණ සවන් සිිටම සමකරන හමකෝ ගෙම රමිල්ල අධිකිරිය ෝජාම ෆෙට්ටු
1: වර ස්ට්‍රගල් කොෆ මිහා හිසාබ ආදේ ප්‍රති තිබි උන්නන දෙහාරු තෙරේග සර බැවරු තජ්‍රිබාතක හදානු ෆොහෙල්ලං දති එක්ස්පිරෙන්න්සස් තක කුරේ මසාක ෆුරතම ෂෝ ලයි ෝඩියන්ස් කුරිමතිගම ස්කූල් බාට්ට ලයි ෝඩියන්ස් කුරිමතිගම දෙවුණු පොෆෝමන්ස් අනුන්න ම මේ කුරවුණු ෆුරතම ලවෑග මසෙක්කත මේ මර පහ කොල්ලෙ වෙන හදන්ද එම ඉස්දාන්න පහග කොල්ලෙවේ මෙ මොරිස් තකකි කොබ
0: එම පහ කොල්ලේ මෙමරිසගස්ත කුරින් හරවාන බේවේ අන එක්ස්පෝ සෙන්ට්‍ර පක්ක දෙන් එක්ස්පෝග මේ අලුන ලිබුණ ෆුරසතු අන බොඩබර පොෆෝමන්ස් දහම වන්නාවගෙන දෙන් ඒරු අන ගරූප්ග ಉಳುಂ ಕುದಿನ್ನ ಬಲಾ ಫಸ್ಲು ವಣ್ಣವ ವೆಸ್ ಅಳಗೊಂಡ ಅಳಗೊಂಡ ಮೇಣ ವ್ಯಾಸ ಫುದೇರ ಗಿನ ಇರೋದು ಈ ಏರು ಅಣೆ ಅಳಗೊಂಡ ಮೆಂಗೆ ಆಲ್ಬಮ್ ಮೊಗ್ಗು ತುಂಬ ವೆಜ್ಜ ಗ್ಯಾಗ್ಗಡಕ ಫಣರರ್ ಕಲ್ಲವ ಪರ್ಫೆಕ್ಟ್ ಕೊಫ್ ಎಣ್ಣ ಎಹಾ ಗಿನ ಒಂದು ಬೊಡುವೆರ ಗ್ರೂಪ ಕಸ್ತು ಬಲಾ ದೆನ್ ಮೇ ದೇಹ ಸಂಸವಿಸ್ ಗ್ಯಾಗಣ ಮೆದು ಹಿಸಾಬದು ದೆನ್ ಎದೋಸರ್ ಸೆಂಟ್ರಲ್ ಪಾರ್ಕ್ಗೆ ಏ ಬೊಡು ಸ್ಟೇಜ್ ಅಂಗ ಆರಾಹ ಕ್ರೌಡ್ ಅಂಗ ಅಸ್ತು ಬಲಾಲೆ ಇರೋ ಕೇ ದುಹಾಕ ಸಿಕ್ಕೆ ಹಿತಣ್ಣಾರ ಫೀಲಿಂಗ್ ಎದ್ದು ಐ ವಾರ ನರ್ವಸ್ ಕ ವಾರ ಎಕ್ಸೈಟೆಡ್ ಎಟ್ ದ ಸೇಮ್ ಟೈಮ್ ದೊ ದೆನ್ ಎಹಾ ಬ್ಯಾವರ್ ಮೀ ಹುಣ್ಣೆ ಬಿಸ್ನೆ ಎಕಮು ಎಕ್ಕೆ ಎ ಸ್ಟೇಜ್ ಅಂಗ ಎರುಣೀತಿ ಹಮ ವಾರ ಹೆಪಿವಿ ದೊ ದೆನ್ ದಾದಿ ಫಹಂ ಅಣೆ ಈದುಗ ಏದ ಫುಟ್ಟ ಗೊಸ್ಸ ಜಿಹಿಶೋ ಸಮ ಎಮ್ಮೆ ಮೆಮೊರಬಲ್ ಇದ ದುವಾಹಕ ಸಮ ನುಜಹಂ ಎಕ ರಶಗ ವಾರ ವಾರ ಫೋರಿಗದ
1: ಕವಫುರ್ದ ಮಿಸಿಂಗ್ ಅಮ್ಮಣ್ಣ ಬೋಡು ಬೇರ ಬೋರೆನ್ ಕೂರಿನ್ ಬೋಡು ಬೇರುಗೆ ದುನಿಯೇ ಇಸ್ದಾನ್ ತಾರಫಿ ಗೊತುಂ ಫಶಾಗಣ್ಣ ಮಕ್ಕಿನ ಸು ಶೌಗರಿ ಕಂ ಉಫೆ ದುನಿ
0: ಸ್ಲು ಎಮ್ಮೆ ಫುರ್ತಮ ಹಮ ಕುಡೇರು ಅಳಗೊಂಡು ಹಂದಾಂ ವಾಗೋತುಂ ಮೇ ದೇಹಾಸ್ ಸಾದ ದೇಹಾಸ್ ಫಣರ ಎದೋಸರು ಅಣೆ ಜಿಹಿ ಬೋಡು ಬೇರು ಚೇಂಜ್ ತಗೊಂ ಅಸ್ಲು ಎಮ್ಮೆ ಫುರ್ತಮ ಬೋಡು ಬೇರು ತಾರಫಿ ದೆನ್ ಬೊಡುಬರ ಜಹಂ ಫೆಟ್ಟಿ ಅದಿ ಅಮ ವಾರಫಾಂ ಅಳಗೊಂಡ ಫಣರಹರಂ ಸುರ ಬೊಡುಬರ ಜಹಂ ಫೆಟ್ಟಿ
1: ಎಮಿ ಮೇ ಬಾರ ಕುರಿಗೆ ವಾಕ ಮೆಂತ ಕಮರ ಕುಡವಾಣೆರು ಆಬ್ವಿಯಸ್ಲಿ ಈವೆಂದೋ ಫೆಡ್ ನಾಣೆ ದೆನ್ ಮಿ ಬೊಡುಬರ ದಾಯರ ಮೆ ಬೊಡುಬರ ಜಹ ಗ್ರೂಪ್ ತಕು ಆಮು ಕೋಂಗೆ ಶಹುವ ದೆನ್ ಮೌಲುಮಾತ್ ಗೋಸ್ ನು ಆಕಮ ವಾಣಮ ವರ ಪೆಷನೇಟ್ ವೆಗೆ ಹಾಗೆ ಗತಕಂ ಏಕಂ ಕುರೆ ವೇನೆ ಮಾಣೆ ಮಾ ಬೊಡ ಆಮ್ದನಿ ಲಿಬೇ ಕಮೆಂಡ್ ನುಂ ಅದಿ ಗ್ರೂಪ್ ಎಗ್ಗ ವರ ಬ್ಯಾವರ್ ಕುದಿಂ ಉಳೆನೆ ಹೆಮಿಮ ಎ ಲಿಬೆ ಎಚ್ ಎಸ್ ನಿಸ್ಬತುಂ ತಂಕೊಳೆ ಆಮೂ ಸೋಲು ಮೇ ಎಹೆಂ ವಜೀಫಾ ತಕ ಅಣೂನಿ ಎಹೆಂ ಪ್ರೊಫೆಷನ್ಸ್ ತಕ ಬಲಾರ ತಂಕೊಳೆ ಗೊತಕ ಬುಣ ತಂಕೊಳೆ ವೆಸ್ನು ಫೈನಾನ್ಷಿಯಲಿ ಮಾ ಬೊಡು ಸ್ಟೆಬಿಲಿಟಿ ಎನ್ನು ಲಿಬೆನ ಕಾಲ ದಾಯರ ಮಿ ದಾಯರ ಆಯ್ಕೆ ಎಹೆಮ ವರಬೊಡ ಪೆಷನೆಟ್ ವೇಗೆಂ ಮಿ ದಾಯರ ಎನ್ನು ಕುಣ್ಣಾಣಿ ಮಿ ಇಸ್ತಾನ್ಗೆ ಕೊಬ ಡ್ರೈವ ಕವ್ವಿ ಆ ತಿಮ್ಮಣ್ಣ ಬೇಣುವಣಿ ಬೊಡುಬೇರು ಜಹಾಶೆ ಹೆವೆ ಲಾರನ್ನು ಲಿಬುಣಸ್
0: ಅಸ್ಲು ಅಣ್ಣ ಎಮ್ಮೆ ಫುರ್ತಾವ ಹಾಂ ವಿಸ್ನೆ ವಾಜೀಫಾ ಕದ ಒಮ್ಮೆ ಕಂಕೂರಂ ದೆನ್ ಅಸ್ಲು ಮೆ ಕಂಕೂರಂ ಫೆಟ್ಟೊಂಗಿರು ಅಸು ಹಿತಕಣ್ಣಾರ ಅಸು ಹಾ ಬೋಡು ಕಮೆಕ್ಕಮಿ ಫೆಟ್ಟಣಿ ಕೆದು ದೆನ್ ಫಟ್ಟಾಗಿ ಉಳುಂಗಿರು ದಿಯಾ ವಾಜೀಫಾ ಕ ದೆನ್ ಏರು ಅಳಗೊಂಡೆ ಫಿಹಾರೆ ದೆನ್ ಗ್ಯಾಗಣಕ ತಿಮ್ಮರ ಕಮ ಸೇತಾ ಉಳೆ ಉಳೆ ದೆನ್ ವಿ ಎಚ್ ಕಿ ಫಹಂ ಬೊಡ ಮಿ ಅಣ್ಣ ಬೊಡು ಬೇರು ಜಹಾಂ ಶೌಗರೆವಾತಿ ದೆನ್ ಅದೇ ಟೈಮ್ ಅಣೆ ಕೆ ಬಹಂ ಉದಗೋ ಆತಿ ಅಸ್ಲು ವಜೀಫಾ ಕೆಡಗೆ ಅವ ಸೀದ ಬೊಡು ಬೇರ
1: ಹುಸ್ವಿ
0: ಹುಸ್ವಿ ಎಕ್ಕು
1: ದೆನ್ ಎವ್ವೆ ಸರ್ಕ ರಿಗ್ರೆಟ್ ಕುರಂತ ಡಿಸಿಷನ್ ಮೇ ಅದಮ ಶಾಹು ಸುವಾಲ್ ಕುರುಮ್ಗೆ ಕುರಿನ್ ಜವಾಬ್ ದಿ ಫೇಮ ಮೇ ದೆನ್ ಎವಾ ಕಣು ದಕ್ಕಣ ಶಾಹು ಮೇರ ಮೀ ಅಣೆ ಬೊಡು ಬೇರ ಜಹುಮುಗೆ ಈ ತೂರ ದೆನ್ ಉಮರುಂ ಫಣರ ಹಾರುಂ ಫೆಶಿಗೆ ಮಿಹಾರ್ ಗ್ಯಾಗಡ್ ಕಕ್ಕಿ ಹಾದು ಹೆವಜ ಫುರ್ತಂ ಫಶಾಗತಿಸ್ ಮಣ್ಣ ಬೊಡು ಬೇರು ಅಂತ
0: ಸೀದ ಎಸ್
1: ಹಮ ಮಣ್ಣ ಬೊಡು ಬೇರುಂ ಫಶಾಗೆ ಮಿಹಾಯಿ ಸಬಂಗಾರ ಮಿಹಾರು ಕಿ ಹಾದು ಹೆವಜ ಬೊಡು ಬೇರುಗೆ
0: ಬೊಡು ಬೇರು ಸೀದ ಅಣೆ ಜಹಂ ಫೆಟ್ಟಿನ್ ಸುರೆ ಮಿಹಾತಣ ಮಿಹಾರ ಮಣೆ ಗ್ಯಾಗಣ 2.5 ಇಯರ್ಸ್
1: ಬೊಡು ಗ್ರೂಪಕ ಹವಾದಗೆ ಮೆನೇಜ್ ಮಸೆ ಕೆತ್ತಿ ಕುರಿ ಕುಡ್ಕೋ ಶಾಹ.

0: ढल चुकी, ना जाने तुम कब आओगे।
1: මුණියවස් ෆිලෝම නොදිය එක මෙගහර්ට්ස් දිවයේ FM ටියුන් කොල්ලවා.

0: නුවදිය එක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග.
1: රීතු අපතු වෙස් රීතු

0: DVFM නුවදි හේක මෙගහ
1: ශාන්තක ගුලිපවි ඉක්යාම රීතිවවතසා
2: රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් DVFM ගේ මෙහානදී පයිලවත කොමස් පෙරිකෙ
2: දුන් ෆිල්ම් නුනේ කියහම
0: දිවෙහිගේ මොනිෆු ෆිල්ම් වැදෙනුමුග අබදුවස්